0: FM තරංග 98.1 ඔසේ ෆොයිබි ගුවන්විදුලියේ ශ්‍රී ලාංකීය කණ්ඩායම සුපුරුදු සෙනෙහසින් ඔබට තිළන කරන ඉරිදා අරුණැල්ලත් සමගිනුයි ඔබ මේ එකතු වෙන්නේ. ඉතින් අද ජුනි මාසේ 14 වෙනිදාවේ ඉරිදාවේ සුපුරුදු පරිදි උදාසන 9ට අපි ඔබේ නිවසට ගොඩවදින්නේ. අද දවසේ වැඩසටහන පොඩක් වෙනස්. අපි Facebook Live විකාශයත් එක්කත් එකතු වෙලා ඉන්නේ. ඔබට පේනවා ඇති සමහරට මැදිරියේ අමුත්තෙකුත් ඉන්නවා. ඉතින් අමුත්තාව හඳුන්වලා දීම පොඩ්ඩක් පසකට තියලා අද ජූනි මාසේ 14 වෙනිදාවේ ඔබ දන්නවා ශීත ඍතුව ආරම්භ වෙලා හරියටම සති දෙකක් ගත වෙලා තියෙන හැබැයි මෙසරේ ශීත ඍතුව ටිකක් වෙනස්. වැසිබර ශීත ඍතුවක් සාමාන්‍යයෙන් අපි අහන්නට නොලැබෙන ශීත ඍතුවක් කියලා කිව්වොත් වඩාත් නිවැරදි. ඉතින් මේ ශීතල දරාගෙන මේ සුමිහිරි උදෑසන මාත් එක්ක අපේ සහෘදයන් දෙදෙනෙක් එකතු වෙලා ඉන්නවා. මුලින්ම අපේ අමුත්ත දිසාවට යොමු වන්නට කලින් අද මට තාක්ෂණයෙන් සහ කතනෙන් සහාය වෙනවා ධනුෂ්ක බණ්ඩාර. ආයුබෝවන් ධනුෂ්ක.
1: ආයුබෝවන් දර්ශක.
0: ඔව්. ඒ වගේම තමයි අද දවසේ අපේ ආදරණීය අමුත්තා. ඔහු ෆොයිබි ගුවන්විදුලියේ ශ්‍රී ලාංකීය කණ්ඩායමට නම් අමුත්තෙක් නෙමෙයි. විශේෂයෙන්ම අපි මතක් කරන්නට ඕනේ ෆොයිබි ගුවන්විදුලියේ ශ්‍රී ලාංකීය කණ්ඩායම ඔබ වෙත ගෙනාපු ඒ අපූරු යොවුන් ප්‍රාසංගික අත්දැකීම වසත් සුළඟ ප්‍රසංගය සාර්ථක කරගන්නට අපිට ඉතාමත්ම විශාල දායකත්වයක් අනුග්‍රහක දායකත්වයක් ලබා දීපු ඒ වගේම අපේ වැඩසටහන් වලට නොමදව ඔහුගේ දැනුම සහ තමන්ගේ සහයෝගය ලබා දෙන වෛද්‍ය තුෂාර ගාල්ලගේ. ඉතින් ආයිබෝවන් තුෂාර, ආයිබෝවන් කියලා ඔබ අද දවසේ වැඩසටහනට පිළිගන්නවා.
2: ආයිබෝවන් සුබ උදෑසන.
0: ඔව්, ඉතින් මං හිතන්නේ අර තුෂාර ඔබට පේන ඇති බොහොම වැඩ කටයුතු වැඩ රාජකාරී මැදයක් රාශියක් මුළුල්ලේ නැත්තම් මැදේ තමයි අද දවසේ අපි වැඩසටහනට එකතු වෙන්නේ. ඉතින් මේ ඔබ හිතන ඇති ඇයි අපි තුෂාර වගේ කෙනෙක්ව වෛද්‍යවරයෙක්ව අද දවසේ වැඩසටහනට සම්බන්ධ කරගත්තේ කියලා. ඒ සම්බන්ධයෙන් විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි දැන් මේ එක්තරා විදිහක පොඩි දෛවූපගත සිද්ධියක්ද දැන්නේ. සාමාන්‍යයෙන් අපි වැඩසටහන්වල DV මේ කාන්තාවක් පුරුෂයෙක් සහ එහෙම අපි සමහර ජෙන්ඩර් බැලන්ස් එකක් මේන්ටේන් කරන්න උත්සාහ කරනවා. හැබැයි අද දවසේ මේ අපේ වැඩසටහනේ ඉන්න තිදෙනාම පුරුෂ පාර්ශ්වයේ 3 දෙනෙක්. ඉතින් මේ පුරුෂ පාර්ශ්වයේ 3 දෙනෙක් එකතු වෙලා මේ ඉරිදා උදෑසන පුරුෂ සෞඛ්‍ය ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. හෙට දවසේ කියන්නේ ජුනි මාසේ 15 වෙනිදාවේ ඉඳලා ජුනි මාසේ 21 වෙනිදාව වෙන සතිය අන්තර්ජාතික පුරුෂ සෞඛ්‍ය සතිය නැත්නම් World Men's Health Week කියලා හඳුන්වන්නේ. ඉතින් ඔස්ට්‍රේලියාව විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල් මේ පුරුෂ සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්නට මේ සතිය යොදා ගන්නවා. මම මේ පුරුෂ සෞඛ්‍ය කියද්දි මට අර අපි සාමාන්‍යයෙන් දැන් පුරුෂයා කියන්නේ අර සමාජ වටපිටාව ඇතුලේ ටිකක් ශක්තිමත් චරිතයක් නේ. මං කියන්නේ කාන්තාව ශක්තිමත් නැහැ කියන එක නෙමෙයි. නමුත් අර සමාජය හැදිලා තියෙන්නේ හැම වෙලාවෙම පුරුෂයා ටිකක් වැඩිපුර වැඩ කරනවා, කායික වශයෙන් වැඩිපුර ශක්තිමත් කෙනෙක් කියලා. ඉතින් මේ හින්දාමද මන්දා පුරුෂයෝ ටිකක් සෞඛ්‍ය ගැන එච්චර අවධානයක් දෙන්නේ නැද්ද කියලා පොඩි ඊගෝ එකක් වගේ දෙයක් තියෙනවාද කියලා තුෂාර මට හිතුණා. අපි ඒ ගැන කතා කරමු. ඉතින් මෙවර 2026 අන්තර්ජාතික සෞඛ්‍ය සතියේ තේමාව වෙන්නේ CUGP. ඉතින් ඔබේ වෛද්‍යවරයා ඔස්ට්‍රේලියානු ක්‍රමයේ විදිහට GP කියන්නේ ඔබේ පවුලේ වෛද්‍යවරයා, ඔබ පළමුවෙන්ම හමු විය යුතු වෛද්‍යවරයා ඒ සෞඛ්‍ය මට්ටමේ නැත්නම් සෞඛ්‍ය සංවිධානයේ. ඉතින් මේ CUGP අපි බලමු කොහොමද අපි අපේ සෞඛ්‍ය වෙනුවෙන් අපේ වෛද්‍යවරයා හම්බෙලා අපේ සෞඛ්‍ය වැඩි දියුණු කරගන්න නැත්නම් පුරුෂ සෞඛ්‍ය වැඩි දියුණු කරගන්න මොනවද කරන්නට ඕනේ කියලා. හැබැයි මේ මම තුෂාරව තව ටික වෙලාවක් කතාවට සම්බන්ධ කරගන්න නැතුව තියෙනවා. ඉතින් මේ උදෑසනම DV මං හිතන්නේ අපිට පුංචි ගීතයකින් වැඩසටහන පටන් ගන්නට පුළුවන්. තුෂාරත් විශේෂ මේ සඳහන් කිරීමක් කරා ගීත තියෙනවා නම් මේ තුෂාර වැඩිපුරම කැමතියි කියලා වික්ටර් රත්නායකයන්ගේ ගීතවලට. මං හිතන්නේ ඒ නිසාම DV අපිට පුළුවන් වික්ටර් රත්නායක මහත්මයා ගායනා කරන ගීතයකින් අද දවසේ වැඩසටහන පටන් ගන්න.

0: ඔව් ඉතින් පුරුෂයන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් සාකච්ඡා කරන විශේෂ වැඩසටහනත් එක්කයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. මම වැඩසටහන පටන් ගනිද්දී කිව්වා වගේ මෙවර පුරුෂ සෞඛ්‍ය සතියේ තේමාව වෙන්නේ විශේෂයෙන් ඔස්ට්‍රේලියානු තේමාව වෙන්නේ CUGP. ඉතින් එකම උන්නේ අර ටැග් ලයින් එකක් හදලා තියෙනවා තුෂාර 101 reasons to CUGP කියලා. මට කතාව පටන් ගන්නට හිතුණා දැන් අර මං කලින් කිව්වා වගේ මේ පුරුෂ පක්ෂයේ පුංචි පැකිලීමක් නැත්තම් අර පොඩි මට හිතනවා ඒක සමහරවිට දැන් අපි මම පෞද්ගලිකව ගත්තත් පුරා ගණන් ගන්න නැති ගතියක් වගේ තියෙනවාද කියලා. නෑ අපි යන්න ඕනේ නෑ වෛද්‍යවරයෙක් ගාවට. මේක වයස් ભેදයක් නෑ මං හිතන්නේ. සමහරවිට ටිකක් තරුණ වයසේ ඉඳන් මහලු වයස දක්වා වෙන සියලුම පුරුෂයන්ගේ මේ වගේ ගති ලක්ෂණයක් අපේ වැඩිහිටියන්ගේ දෙමව්පියන් තාත්තගේ සමහරලාට අපි දැකලා තියෙනවා. මේක ඇත්තක්ද තුෂාර? අපි එතනින් කතාව පටන් ගමු.
1: ඒක ඇත්තක්. හරි. ඇත්තටම මේ ඔස්ට්‍රේලියානු සමාජයේ විශේෂයෙන්ම වෛද්‍යවරේ කම්බෙන්න යන්න ඕනි කියලා හිතෙන්නේ මොන හරි අසනීපයක් තියෙනවා නම් විතරයි. ඉතින් එහෙම තමයි පිරිමි කට්ටිය හිතන්නේ. බොහෝ වෙලාවට අපි නිකන් ස්ටැටිස්ටික්ස් ගත්තත් සාමාන්‍යයෙන් ජීපී කෙනෙක් බලන පර්සන්ටේජ් එක ගත්තාම කාන්තාව වැඩිපුර බලනවා පිරිමි කට්ටිය අටෙන්ඩ් වෙන්නේ බොහොම අඩුවෙන්. ඉතින් ඒකට ඒකින්ද තමයි මම හිතන්නේ මේ වර තේමා වෙලා ඇත්තේ CUGP කියන එක. ඒගොල්ලෝ දැන් හොයිලාට පුරුෂයන් වෛද්‍යවරු බලන්න යන්න ඇත්තේ ඒගොල්ලොන්ට අර හිතෙනවා දැන් මේක මට මුකුත් අසනීපයක් නැත්තම් ඇයි මම මේ වෛද්‍යවරයෙක් බලන්නේ කියන එක. ඉතින් ඒ අසනීපයක්ට වැඩිය දැන් අපි ඊට වඩා එහා ගිය වෛද්‍ය සෞඛ්‍ය පද්ධතියකට තමයි දැන් යන්නේ. අපි වඩාත්ම කියන්නේ ප්‍රිවෙන්ටිව් කියා එහෙම නැත්තම් රෝග නිවාරණ කියන එක අපි වැඩිපුර බලනවා. දැන් රෝගයක් වෙනකන් ඉන්නේ නැතුව. ඉතින් ඒ නිසා තමයි වෛද්‍යවරයෙක් බලන්න යාම ඉතාම වැදගත් වෙන්නේ. ඉතින් මේ සඳහා ඇත්තටම දැන් අපි ගත්තොත් වැඩියෙන්ම විශේෂයෙන්ම තරුණ කාලේ පිරිමි සාමාන්‍යයෙන් මොන හරි දේවල් වල කාර්යයන් වල නිරත වෙලා මොන හරි ක්‍රීඩාවක් කරලා එහෙම ඉන්න ස්වභාවයක් තියෙනවා. නමුත් වයසට යනවත් එක්කම අවුරුදු 40 වගේ පයින්නවත් එක්කම එයාට මේ විශේෂයෙන්ම සෞඛ්‍ය ගැන අවධානය යොමු කරගන්න බැරි වෙනවා. මොකද ගෙදර ගොඩ තොර වැඩ කටයුතු, ළමයින්ගේ වැඩ කටයුතු සහ රැකියාවේ වැඩ කටයුතු හැමදේම ගොඩක් ලොකු බර්ඩන් එකක් ඒගොල්ලන්ට දැනෙන නිසා බොහෝ වෙලාවට ඒකට සෞඛ්‍ය තමාගේ සෞඛ්‍ය ගැන අවධානය යොමු කරගන්න ඒගොල්ලන්ට බැරි වෙනවා. ඉතින් මේ නිසා මේ තේමාව ඉතාම හොඳ තේමාවක් කියලා මම හිතනවා. මේ වර මේ පුරුෂ
0: ඔව් මම හිතන්නේ මේ තුෂාර දැන් අපි කතා කරමින් හිටියේ අර ජාතික වශයෙන් ප්‍රධාන තේමාවන් තුනක් යටතේ මේ සතියේ ක්‍රියාත්මකයි තුෂාරය තමයි මේ ඈර්ලි මෙඩිකල් ඉන්ටර්වෙන්ෂන් ඔබ කිව්ව වගේ රෝග නිවාරණය සඳහා කලින් ඔබට කියන්නේ මොන වගේ දෙයක්ද ඔබට මොන හරි රෝගයක් තියෙනවාද කියන එක GP කෙනෙක් හෝ සම්බන්ධලා. ඊළඟට දෙවෙනි එක තමයි mental health and emotional well-being කියන එක. තුන්වෙනි එක ප්‍රිවෙන්ටිව් කෙයා අවෑරනස්. ඉතින් අර ඔබ කියපු කතාවම වටා තමයි මෙවර තේමාව ගොඩනැගෙන්නේ. ඉතින් මම දැන් සෞඛ්‍ය පද්ධතියක් වශයෙන් ගත්තත් අර රෝග නිවාරණය කරගන්නට පුළුවන් නම් සෞඛ්‍ය පද්ධතියට එන බරත් අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඉතින් මේ මං අර කතාවේ ඊළඟ වැදගත්ම දෙයට යොමු වුණොත් තුෂාර දැන් early medical intervention කියන එක දැන් අර ඔබ කිව්වා වගේ අපි සමහරලාට මේ ස්ටැටිස්ටික්ස් ටිකක් අර භයානකයි කියලා වගේත් පේනවා. මේ ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය පුරුෂ ජනගහණයෙන් 3/2 ඔවුන් කියන විදියට වෛද්‍යවරයෙක් බලන්න යන්නේ තමන්ට ඒ අදාළ රෝගේ යම්කිසි මැද හරියකට නැත්තම් ටිකක් දරුණු තත්ත්වයකට පත්වන්න ඔන්න මෙන්න තිබියදී. ඒ කියන්නේ අර සමහරවිට අපි කියනවා අර කෝච්චිය ගිහිල්ලා ටිකක් ඉවර වෙන්න ලං වෙනකොට තමයි වෛද්‍යවරේ මේක ටිකක් අර දරුණු කාරණාවක්නේ. ඉතින් මේ දැන් අපි වුණත් දැන් අනිත් එක තමයි තව කෙනෙකුට තියෙන දෙයක් තමයි මේ වයස. තාම අපි තරුණයි, තාම අපිට අවුරුදු 36 නැත්තම් 35යි 40යි තව වයසට යන්න කල් තියෙනවා. වයසට ගියාම මේ හෙල්ත් චෙකප් එකක් කරගත්තොත් ඇති කියලා. හැබැයි දැන් රෝග නිවාරණය සම්බන්ධයෙන් පුරුෂයෙක් අපි අද දවසේ වැඩසටහන අසාගෙන ඉන්න පුරුෂ පක්ෂය වගේම මම අපි කාන්තා පක්ෂය ගැන දිවි පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ. දැන් මම හිතන්නේ මේ කාන්තා පක්ෂය තමයි හැම වෙලාවෙම තමන්ගේ පුරුෂයාත් නැත්නම් තමන්ගේ දරුවන්ව ටික වැඩිපුර උනන්දු කරවන්නේ යන්න බෙහෙත් ගන්න බෙහෙත් බලන්න කියලා. ඉතින් මේ දෙපාර්ශවයටම පණිවිඩයක් වශයෙන් කොතනින්ද මේ රෝග නිවාරණය කියන එක පටන් ගන්න ඕනේ? මොන වයස් කාණ්ඩයක් විදියට ඔබ දකිනවද? නැත්නම් මොන වගේ සලකුණක් නැත්නම් මොන වගේ සිම්බල් එකක් විදියට ඔබ දකිනවද? කොතනින්ද මේක පටන් ගන්නට අවශ්‍ය?
1: විශේෂයෙන් මම හිතන්නේ දැන් අවුරුදු 40 වගේ ආසන්න වෙනකොට බොහෝ දෙනාට මේ සෞඛ්‍ය පද්ධතියෙන් ඈත් වීම තවත් වැඩි වෙනවා. ඒ නිසා මම හිතන්නේ ඉතාම වැදගත් වෙනවා අවුරුදු 40 වගේ පහු වෙනකොට ඔබ වෛද්‍යවරයෙක් හමුවෙන්නේ අනේක. දැන් ඒ සඳහා දැන් අපි හිතමු විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය පුරුෂ පක්ෂය ගත්තොත් අපි බොහෝ වෙලාවට මේ බර වැඩිවීම වෙනවා ඒ අවුරුදු 40න් පස්සේ. ඉතින් ඒ ඒකට කාරණා හේතු ගොඩාක් තියෙනවා. නමුත් බර වැඩිවීමත් එක්කම අපේ සෞඛ්‍යයට හානිකර අනිත් රෝගාබාධ ඇතිවෙන්න තියෙන මේක වැඩි වෙනවා. ඉතින් විශේෂයෙන්ම සෙන්ට්‍රල් ඔබීසිටි කියන්නේ බඩ වැඩිවීම. ඒකයි එක්කම බර වැඩිවීම නිසා බොහෝ වෙලාවට සෞඛ්‍ය ගැටලු විවිධාකාර සෞඛ්‍ය ගැටලු එකක් තමයි දියවැඩියාව, කොලෙස්ටරෝල්, හයි බ්ලඩ් ප්‍රෙෂර්, ඊට පස්සේ ඒ වගේ වෙන මෙටබොලික් සින්ඩ්‍රෝම්, ෆැටි ලිවර්, ඒ වගේ ගොඩක් අනිත් කැන්සර් ජාති ඒ වගේ දේවල් වැඩිවීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඉතින් දැන් මේ සඳහා දැන් අපේ රජය මගින් ක්‍රියාත්මක වෙන බල්ක් බිලින් ප්‍රෝග්‍රෑම් එක යටතේ සෞඛ්‍ය පරීක්ෂාවක් කරගන්න පිරිමි කෙනෙකුට අවුරුදු 40න් පස්සේ ගිහිලා ඩයබටික් රිස්ක එක ඇසෙස් කරගන්න පුළුවන් ජීපී කෙනෙක්. ඒකට සම්පූර්ණයෙන් මෙඩිකෙයාර් එකෙන් ගෙවන. ඉතින් බොහෝ වෙලාවට බල්ක් බිලින් ප්‍රැක්ටිස් එකක මේ ගැප් ෆී එකක් චාර්ජ් කරන්නේ නැහැ. ඒ නිසා අවුරුදු 40 ඉඳන් ඔබගේ ඇට්ලීස්ට් ඒ කියන්නේ අවම වශයෙන් අවුරුදු 40 ඉඳන්වත් ජීපී කෙනෙක් බලන්න යාම වැදගත්. ඒක රෙගියුල විසිට්ස් තියාගන්නවා නම් හොඳයි.
0: ඔව්, එතන රෙගියුල විසිට් කියද්දි මේ ශර්මට එතන සාමාන්‍ය කොච්චර කාලයකට වරක් ජීපී කෙනෙක් හම්බුනොත් හොඳයි? මාස 6කට වරක්ද නැත්නම් අවුරුද්දකට වරක්ද?
1: අඩුම වශයෙන් අවසරකට වරක්වත් යන්නේ හොඳයි.
0: ඔව්. ඉතින් මේ එතනින්ම ඇත්තටම අර දැන් අපි කතා කරගෙන ආපු විශේෂයෙන් දැන් ඔබ කිව්වා මේ අර වයසත් එක්ක නැත්නම් ලක්ෂණ බඩ වැඩිවීම මේ වගේ මේක පොඩි අර ට්‍රිගරින් පොයින්ට් එකක්නේ. මේකත් එක්ක දැන් අපි කාන්තා පක්ෂය ගැන හිතුවොත් විශේෂ අර ප්‍රිවෙන්ටිව් ස්ක්‍රීනිංස් ගොඩක් තියෙනවා ඇත්තටම කාන්තාවන් වෙනුවෙන් මේ වයස්වලදී මේ ස්ක්‍රීනිංස් වලට යන්න කියන එක. පුරුෂ පක්ෂය සම්බන්ධයෙනුත් ඒ වගේ ඔබට යම් ආකාරයකට රෙකමෙන්ඩ් කරන්නට පුළුවන් ඒ වගේ ස්ක්‍රීනිං හෝ එහෙමත් නැත්නම් කරගත යුතු පරීක්ෂාවන් මොන වගේද?
1: ඔව්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මොන රුධිර පරීක්ෂාවක් කරගන්න එක වැදගත්, බ්ලඩ් ප්‍රෙෂර් එක චෙක් කරගෙන ගන්න එක වැදගත්, ඊට පස්සේ BMI එක චෙක් කරන එක, ඊට පස්සේ වේස්ට් මෙෂර්මන්ට් එකක් අරගෙන ඒක බලන එක. ඒව ඔක්කොම ඇතුළත් වෙනවා අපේ මේ ඩයබටික් රිස්ක් කැල්කියුලේෂන් කියලා කැල්කියුලේට් එකක් කියලා තියෙනවා. ඔබයි ඔබගේ වෛද්‍යවරයයි එකතු වෙලා ඒක කැල්කියුලේට් කරාම ඒකෙන් අපිට රිස්ක් ස්කෝ එකක් එනවා. ඒ ස්කෝ එකෙන් අපිට යාට තියෙන අවදානම පොඩි එකක්ද, මීඩියම් එකක්ද, නැත්නම් හයි රිස්ක් එකක්ද කියලා කැල්කියුලේට් කරගන්න පුළුවන්. ඉතින් ඒකෙදි සමහරලාට වෛද්‍යවරයා නිර්මණය කරන පරීක්ෂණ එහෙම කරන්න වෙනවා. ඉතින් එහෙම කරාම ඒකෙන් යම් කිසි අදහසක් ගන්න පුළුවන් ඔබට මොන වගේ රිස්ක් එකක්ද තියෙන්නේ කියන එක.
0: ඔව්. ඉතින් එමුනම් ටිකක් වෙලා කතා කරපු නිසා ඩීවි අපිට නැවත වතාවක් යොමුවන්නට පුළුවන් ගීතයකට. අද දවසේ අපි වෛද්‍ය තුෂාර ගාල්ලගේත් සමඟ එකතු වෙලා ඉන්නේ විශේෂ පුරුෂ සෞඛ්‍ය වැඩසටහනක් එක්ක. ඉතින් අපි අපේ අසන්නන්ටත් ඔබට යම්කිසි මං හිතන්නේ සෞඛ්‍ය ගැටලුවක් නෙමෙයි, නමුත් මේ පුරුෂ සෞඛ්‍ය සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක අදහසක් තියෙනවා නම් අපිත් සමඟ සජීවීව කෙටි පණිවිඩයක් මගින් ඔබේ ප්‍රශ්න යොමු කරන්නට පුළුවන්. මම මතක් කරන්නම් දුරකථන අංකය 0482 090981. නැවතත් මතක් කළොත් 0482 090981. ඉතින් යම් ආකාරයකට ඔබටත් ගැටලුවක් තිබෙනවා නම් සෞඛ්‍ය ගැටලුවකට වඩා ටිකක් මේ අපි කතා කරන මාතෘකාව සම්බන්ධයෙන් කොහොමද වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්නේ, එහෙම නැත්නම් මොන වගේ ස්ක්‍රීනිංස් තියෙන්නේ, මේ වගේ ඕනෑම ප්‍රශ්නයක් අපිට කෙටි පණිවිඩයක් මාර්ගයෙන් යොමු කරන්න පුළුවන් දිවි. එහෙනම් අපි ඊළඟ ගීතයට යොමු වෙලා නැවතත් කතා බහට.

0: ඔව් ඉතින් ගීතේ යොමුවන්නට කලින් අපි කතා කරමින් සිටියේ පුරුෂයෙක් වශයෙන් ඔබට මොන වගේ පරීක්ෂණයන්ටද යොමුවන්නට පුළුවන් කියන එක ඉතින් අපි මේ කතා බහ පටන් ගනිද්දී තුෂාර මතක් කරා විශේෂයෙන්ම මේ දියවැඩියාව සම්බන්ධයෙන් වෙන විශේෂ පරීක්ෂණයන් සම්බන්ධයෙන් අපි කතා බහට යලිත් යොමුවන්නට කලින් මම නැවත දුරකථන අංකය මතක් කරන්නම් 0482 90 981. ඉතින් ඔබට පුළුවන් ඔබටත් යම් කිසි ආකාරයක මේ සම්බන්ධයෙන් වන අදහසක් හෝ සෞඛ්‍යමය ගැටලුවක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්නට කෙටි පණිවිඩයක් ඉදිරිපත් කරන්නට අපේ දුරකථන අංකය හරහා වෛද්‍ය තුෂාර මහත්මයා දැන් අපි නැවතත් අපේ කතාබහට එකතු වුණොත් මේ දියවැඩියාව සම්බන්ධ ප්‍රී ස්ක්‍රීනින් වගේම තවත් මොන වගේ ප්‍රී ස්ක්‍රීනින්ස් නැත්නම් මේ ප්‍රිවෙන්ටිව් ඇක්ෂන්ස් විදිහට මොන වගේ දේවල්ද අපි පුරුෂයන්ට යොමුවන්නට පුළුවන්
1: මම හිතන්නේ අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් බොහෝ වෙලාවට අපි තියෙන ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම අපේ කාඩියෝවැස්කියුලර් රිස්ක් එක ටිකක් හයි ඒ කියන්නේ අපි මොකක් වෙලාවට මවට පියාට හාර්ට් ඇටෑක් එකක් ස්ට්‍රෝක් එකක් එහෙම ඇවිල්ලා තියෙනවා නම් ඒ වගේ මොනහරි කැන්සර් එකක් ඇවිල්ලා තියෙනවා නම් ඒ වගේ දේවල් ෆැමිලි හිස්ටරි එකේ තියෙනවා නම් ඒ අය විශේෂයෙන්ම කලින්ම වෛද්‍යවරයෙක් හම්බෙලා ඒ සම්බන්ධව කතා කරලා යම් යම් ස්ක්‍රීනිං පරීක්ෂණ වලට යොමු වෙන එක වැදගත්. ඉතින් එකක් තමයි අපිට ජීපී කෙනෙක් විදිහට අපිට කරන්න පුළුවන් එකක් තමයි හාර්ට් හෙල්ත් චෙක් කියන එක. ඒ කියන්නේ කාඩියෝවැස්කියුලර් රිස්ක් කැල්කියුලේෂන් එකක් අපිට කරන්න පුළුවන්. ඒක ඔබයි ඔබගේ වෛද්‍යවරයයි එකට වාඩි වෙලා යම් යම් කරන්න ලද බ්ලඩ් කියන්නේ බ්ලඩ් ටෙස්ට් වල ප්‍රතිඵල සහ බ්ලඩ් ප්‍රෙෂර් මේ ඔක්කොම දේවල් එකට සම්පින්දනය කරපු ස්ක්‍රීනිං එකක් ටූල් එකක් තියෙනවා. ඒකෙන් අපිට ඔබ අයිති වෙන්නේ මොන වගේ රිස්ක් කැටගරි එකකටද කියලා බලන්නත් පුළුවන්. ඉතින් ඒවා ඔක්කොම ගවර්න්මන්ට් රිබේටබල් ඒවා. ඒ නිසා දැන් බල්ක් බිලින් ජීපී කෙනෙක් ගාවට ගියොත් ඔබට ඒක නොමිලේ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒකෙන් යම්කිසි රෝගාබාධයක් තියෙනවා නම් අනිත් එක තමයි අපි බොහෝ වෙලාවට ඒ බෙහෙත් ජාති ගන්න මැලිකමක් දක්වනවා මේ අපේ පුරුෂයන් අතර. ඒකට හේතුව හුඟක් වෙලාවට අනිත් වැඩත් එක්ක අමතක වෙන හේකුත් තියෙනවා. ඊට අමතරව නෑ මට ලෙඩක් නෑ එහෙම මොකද්ද ඔය එහෙම කියලා ඒ ඔය මොකද්ද ඔය පොඩි දෙයක් නේ කියලා නිකන් ඉන්න. විශේෂයෙන්ම හයි බ්ලඩ් ප්‍රෙෂර් ඒකෙන් මුකුත් මුලදී සිම්ටම්ස් පෙන්නන්නේ නෑ කිසි දෙයක්. ඒ කියන්නේ යාට අමාරු ඒ බෙහෙත් ජාති ගන්න මැලිකමක් දක්වනවා මේ අපේ පුරුෂයන් අතර. ඒකට හේතුව හුඟක් වෙලාවට අනිත් වැඩත් එක්ක අමතක වෙන හේකුත් තියෙනවා. ඊට අමතරව නෑ මට ලෙඩක් නෑ එහෙම මොකද්ද ඔය එහෙම කියලා ඒ ඔය මොකද්ද ඔය පොඩි දෙයක් නේ කියලා නිකන් ඉන්න.

0: ඇති වලට බලපානවා, ඔයාගේ අකුගඩු වලට බලපානවා, ඇස් වලට බලපානවා, හාට ඇටෑක් එන්න පුළුවන්, ස්ට්‍රෝක්ස් එන්න පුළුවන් හරියට බ්ලඩ් ප්‍රෙෂර් පාලනය කරේ නැත්තම්. ඒ නිසා ඔබගේ වෛද්‍යවරයා ඒ නියම කරන බෙහෙත් වර්ග බොහෝ වෙලාවට එයා තමින් තනියමත් නෙවෙයි, බොහෝ වෙලාවට කාඩියොලොජිස් කෙනෙක් එක්ක එකතු වෙලා ඒ විදිහේ නියම කරන බෙහෙත් වර්ග ඒ නියමිත පරිදි ගැනීම ඉතාම වැදගත්. ඒ කන්ඩිෂන්ස් වර්ස් වෙන්න වළක්වීම සඳහා නිසා රෝගයක් තිබුණත් ඒක හරියට පාලනය කරොත් විශේෂයෙන්ම දියවැඩියාව, ඒ වගේම දැන් දියවැඩියාව ගත්තත් දැන්ට තියෙනවා බොහෝම ඒ කියන්නේ නවීන ක්‍රමවේද බෙහෙත් වර්ග තියෙනවා පාලනය කිරීම සඳහා. ඒක නිසා බොහෝ වෙලාවට දැන් අර ඉස්සර වගේ තියෙනවනේ දියවැඩියාව කියන්නේ ඉන්සියුලින්, එහෙම එකක් නැහැ. දැන් ගොඩක් බෙහෙත් ජාති පෙති ජාති ඉන්ජෙක්ෂන් වර්ග වෙන දේවල් තියෙනවා ඉන්සියුලින් ඇර මේකට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. ඉතින් අර මිනිස්සු බය වෙනවා මේ බෙහෙත් ගන්න එන්න නිසා ඔබගේ වෛද්‍යවරයා බැලීමට යාම ඉතාම වැදගත්. අවුරුදු 40න් පස්සේ මේ දේවල් ගැන දැනගෙන ඒ අදාළ ඒර්ලි ඉන්ටර්වෙන්ෂන්ස් කරන්න.
1: ඔව් ශර්මා, දැන් මේ තවත් වැදගත් කරුණක් තමයි අපි දන්නවා මැදින් ඔස්ට්‍රේලියාව තුළ තුලත් වෙනවා අවුරුදු 50න් පස්සේ සාමාන්‍යයෙන් රෙකමෙන්ඩඩ් මෙතඩ් එක තමයි වසර දෙකෙන් දෙකට බවල් කැන්සර් සම්බන්ධ ස්ක්‍රීනින් එකක් කරගන්න කියන එක. අපි මේ ගැන ටිකක් කතා කරමුකෝ.
0: ඔව්, ඒකත් අපි ගොඩාක් රිලක්ටන් හුඟක් අය කරන්නේ නැති පරීක්ෂණයක්. මොකද ඒක ඔබගේ ලිපිනයට රජයෙන් එවනවා බවල් කැන්සර් ටෙස්ට් කිට් එකක් ඔබ අවුරුදු 50 පිරෙනවත් එක්කම. ඉතින් ඒක කරන්න තියෙන්නේ මොනවාද මලපහ පරීක්ෂණයක් ඒක. ඉතින් ඒක බොහොම ලේසියෙන් අපි හිතුවට ඒක එච්චර අමාරු දෙයක් කියලා හුඟක් අය ඒක නිකන් ඩිස්ගස්ටිං වගේ කියලා අහක් කරාට ඒකේ තියෙන ක්‍රමවේදය අනුගමනය කරාම බොහොම ලේසියෙන් කරන්න පුළුවන් පරීක්ෂණයක්. ඉතින් ඒක ඒ වගේ මේක ගවර්න්මන්ට් එකෙන් ෆ්‍රී ඔක්කොම කිට් එක එවනවා ගෙදෙට්ටම. ඉතින් ඒකින්ද ඔබට තියෙන ඔබගේ වෛද්‍යවරයාගේ නම ඒක සඳහන් කරලා ඒ සාම්පල් එක කලෙක්ට් කරලා පෝස්ට් එකට දාන්න. ඊට පස්සේ ඒකට මොන හරි ඒකේ පොසිටිව් එකක් තියෙනවා නම් ඒක බලන්නේ ඔබගේ මලපහවල ලේ තියෙනවද කියලා. ඉතින් ඒ එහෙම ලේ තියෙනවා නම් ඒකෙදි ඒකට කොලොනොස්කොපි එකක් කිරීම අනිවාර්ය වෙනවා අවුරුදු 40න් වගේ පස්සේ. විශේෂයෙන්ම බවල් කැන්සර් ස්ක්‍රීනින් බවල් කැන්සර් තියෙන පවුලේ තියෙන අය ඊටත් කලින් ඉඳන්ම වගේ මේ ටෙස්ට් එක කිරීම වැදගත් වෙනවා. ඒකින්ද ඔබගේ වෛද්‍යවරයා හම්බුනහම තමයි ඒ අයට පුළුවන් වෙන්නේ මේ කොච්චර ප්‍රමාණයක මේකේ රිස්ක් එකක් තියෙනවද ඒක ගැන ඔයාව දැනුවත් කරලා ඒ අදාළ පරීක්ෂණ තෝරා ගන්න දෙන්න හැකියාව තියෙන්නේ වෛද්‍යවරයෙක් හමුනොත් තමයි.
1: ඔව්, මෙතනදි මම හිතන්නේ අර ඔබට නැත්නම් ඔබේ පවුලේ කෙනෙකුට විශේෂයෙන් ඉමීඩියට් ෆැමිලි කෙනෙකුට මොන හරි ෆැමිලි එකේ කෙනෙකුට මොන හරි මේ වගේ රෝගයක් තිබුණොත් තුෂාර් මම හිතන්නේ ඉතාම වැදගත් ඒක ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා
0: කරන්න.
1: සා විශේෂයෙන් අපි සමහරවිට අර පැකිලෙනවානේ මේ දේ කියන්න. ඉතින් අර මම හිතන්නේ ප්‍රිවෙන්ටිව් ඇක්ෂන් එකක් විදිහට ඔබ කිව්වාගේ හරිම වැදගත්. ඉතින් මේ ඊළඟ කරුණ තමයි මේ දැන් සාමාන්‍යයෙන් අපි අර පුරුෂෝ ඩීවි දැන් එක දෙයක් තමයි අපිට ෆිසිකලි ෆිට් නම් දැන් අපි හොඳයි, අපි කායිකව ශක්තිමත්, ඒ නිසා අපිට ලෙඩක් නෑ වගේ කියලා පොඩි අපි එහෙම අදහසක ඉන්නවා අපි කතා කරා වගේ. ඉතින් අර මේ මම අහන්න කැමති තුෂාර, දැන් පුරුෂයන් වශයෙන් සමහරවිට දැන් රෝගයක් අර එකපාරට ඇති වෙන්නේ නෑනේ. පුංචි පුංචි රෝග ලක්ෂණ වලින් තමයි මේ රෝග ඇති වෙන්න ඇතිවීමේ දැනීමක් අපිට එනවා. ඒ සමහරවිට අර ඔබ කිව්වා වගේ විවිධ හේතු නිසා අපි මේ පුංචි පුංචි සංඥාවන් ටිකක් ඉග්නෝර් කරන්නට නැත්තම් ඒක නොසලකා හරින්නට පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මම අහන්න කැමතියි දැන් පුරුෂයන් වශයෙන් විශේෂයෙන්ම අවුරුදු අපි හිතුව 30 40 50 මේ ආදී විවිධ කාණ්ඩවලදී පුංචිම වගේ සංඥාවල් දැනුනොත් නැත්තම් පුංචි පුංචි සිම්ටම්ස් ආවොත් මොන වගේ දේවල්ද විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. දැන් අර පරීක්ෂණවලට සමහර වෙලාවට නිතැතින්ම යොමු වෙනා වගේ මැනුවලි සමහරවිට ඔබට නැත්තම් අපිට එන ඒ පොඩි සිම්ටම් එකක් සංඥාවක් මහවිශාල රෝගයක මූලික ආරම්භක ලක්ෂණයක් වෙන්නට පුළුවන්. ඉතින් මොන වගේ දේවල්ද අර මම කිව්වොත් ඉංග්‍රීසියෙන් කිව්වොත් men should never ignore some small symptoms that men should never ignore. මොන වගේ සංඥාවන්ද අපි
0: විශේෂයෙන්ම දැන් අපි men's health ගැන කතා කරනකොට කතා කරන්න ඕන දෙයක් තමයි prostate එක සහ මොනවාද මේ sexual dysfunction කියන එක. කියන්නේ ඒකට ලිංගික බෙලහීනතාව ඒ වගේ දේවල් තියෙනවා නම් ඒ හුඟක් වෙලා

0: ට දැන් ප්‍රොස්ටේට් එකේ ප්‍රශ්න තියෙන අයට හුඟක් වෙලාවට මුත්‍රා යනකොට එන ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් මුත්‍රා හරියට රෑට දෙතුන් පාරක් නැගිටලා යන්න වෙන්න පුළුවන්. ඊට පස්සේ හරිය ටොයිලට් එකට ගියාට පස්සේ තවත් මුත්‍රා තියෙනවා වගේ ඒගොල්ලන් දැනෙන්න පුළුවන්. ඒ වගේම පොඩ්ඩක් ඩ්‍රිබ්ලිං වගේ තියෙන්න පුළුවන්. අර වෙනදා වගේ ස්ට්‍රීම් එක හොඳට යන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අපහසුතාවෙමින් පෙනුනට ඒගොල්ලෝ එච්චර අර ගිහිල්ලා වෛද්‍යවරයෙක් හම්බෙන්න ටිකක් අකමැති මුලදී. ඉතින් නමුත් මේවා කෙලින්ම ප්‍රතිකාර තිබෙන රෝග. ඉතින් ප්‍රොස්ටේට් එක ඉදීමේමෙන් සමහරලාට එහෙම වෙන්න පුළුවන්. නැත්තම් ප්‍රොස්ටේට් කැන්සර් එකක් ඉඳ වෙන්නත් පුළුවන්. ඉතින් ප්‍රොස්ටේට් කැන්සර් වගේ එකක් ටිකක් කොම්ප්ලෙක්ස් ටෙස්ට් එකක්. මොකද ඒක බ්ලඩ් ටෙස්ට් එකක්. ඒක ඉෂු කරන්නේ විශේෂයෙන්ම වෛද්‍යවරයෙක් ඔයත් එක්ක සාකච්ඡා කරලා ඒකේ ටෙස්ට් එක කිරීමෙන් සහ නොකිරීමෙන් තියෙන විපාක මොනවද කියන එක පැහැදිලි කරලා. ඒ වගේ දැන් අපි ඔය ස්ක්‍රීනිං මොනවාද තව දෙයක් තමයි අපි දැන් ඔය ලිංගික කටයුතු වලදී මොන හරි ඩිස්ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් එතෙන්දී විශේෂයෙන්ම ඒකට ගිහිල්ලා ඒර්ලි මොන හරි කරග වෛද්‍යවරයෙක් හම්බෙන එක ඉතාම වැදගත්. මොකද නැත්තම් ඒ වගේ දේවල් නිසා ඒ වගේ දේවල් ඒර්ලි සයින් ඔෆ් කාඩියෝවැස්කියුලර් ඩිසීස් වෙන්න පුළුවන්. දැන් සමහර කෙනෙකුට එයාට මේ මොනවාද සෙක්ෂුවල් ඩිස්ෆන්ක්ෂන් එකට හේතුව බොහෝ වෙලාවට කොලෙස්ට්‍රෝල් ගිහිල්ලා එයාගේ ධමනිවල තැම්පත් වෙලා ඒ ඔක්කොම බ්ලොක් වෙන හින්දා වෙන්න පුළුවන්. එතකොට ඒකටත් වැඩිය සමහරට එයාගේ හාර්ට් එකේ බ්ලොක්ස් මේ වෙනකොට තියෙන්න පුළුවන්. ඒ වගේ හින්දා ඒක ඒ වගේ දේවල් ගිහිල්ලා වෛද්‍යවරයෙක්ට පෙන්නලා පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වෙනවා.
1: ඔව් අර මම ඒ කාරණාත් එක්කම පුංචි දෙයක් තව මතක් කරන්නම් දැන් තුෂා. දැන් වෛද්‍යවරයෙක් වශයෙන් සමහර වෙලාවට අපි ওই තියෙන පුංචි පුංචි සංඥාවන් කතා කරන්න ටිකක් වෛද්‍යවරයෙක් එක්ක ගිහිල්ලා කතා කරන්න පොඩක් පැකිලීමක් තියෙනවානේ. අපි ජාතියක් වශයෙන් සමහරලාට එහෙම පුංචි පැකිලීමක් තියෙනවා අපේ සංස්කෘතියත් එක්ක. ඉතින් අර මේ කන්වර්සේෂන් ස්ටාර්ටර් එකක් විදිහට තමන්ගේ වෛද්‍යවරයාට ඔබට මොන වගේ උපදෙසක් දෙන්නට පුළුවන්. සමහරලාට අපි නිකන් අර ලැජ්ජාව නිසා වෙන්නට පුළුවන්. නැත්නම් වෙන තමන්ගේ හේතුවක් නිසා වෛද්‍යවරයෙකුට මේක ෂෙයා කරන්න පොඩ්ඩක් අකමැති. විශේෂයෙන් මම කියන්නේ සෙක්ෂුවල් ඩිස්ෆන්ක්ෂන් විතර නෙමෙයි, නමුත් වෙනත් රෝග වුණත් සමහරලාට රෝගයක් කියන්න අපි පොඩ්ඩක් අකමැති වෙනවානේ. ඉතින් මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් වශයෙන් ඔබ වෙත එන රෝගියෙකුට මොන වගේ දෙයක්ද දෙන්නට පුළුවන්? කන්වර්සේෂන් එකක් ස්ටාර්ට් කරනවා නම් කොතනින්ද පටන් ගන්නට පුළුවන්?
0: ඒක වෛද්‍යවරයාගේ sannivedana හැකියාව මත බොහෝ වෙලාවට රෝගියා මොනවද ඔබත් එක්ක ෂෙයා කරන්න කියන එක වෙනස් වෙනවා. කියන්නේ බොහෝ වෙලාවට අපි කරන්නේ රෝගියාව පහසුවට, ඒ කියන්නේ අර මිත්‍රශීලී බව වැඩි කරලා ඒ පහසුවෙන් එයාට අපිට යමක් කියන්න පුළුවන්, අප්‍රෝච් කරන්න පුළුවන් තත්ත්වය උදා කරනවා ඒ සංවාදයේදී. ඉතින් ඒක මේ ප්‍රොෆෙෂනලි අපිට ඒක ට්‍රේන් කරලා තියෙන දෙයක්. එහෙම ඒ සංවාදයේ පටන් අරන් ඒක බොහොම එයාට එහෙම අර මේ දැනීමක් නැතුව ගොඩක් එයාව ඒ කියන්නේ මේ වගේකට ලක් වෙන්නේ නැතුව එයාගෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් හුඟක් වෛද්‍යවරුන්ට තියෙනවා.
1: ඔව්. ඉතින් මං හිතන්නේ අපි කතා කරමින් ඉන්නේ පුරුෂ සෞඛ්‍ය සහ විශේෂයෙන්ම මේ ප්‍රිවෙන්ටිව් කෙයා සම්බන්ධයෙන් මොන වගේ දේවල්ද ඔබ කළ යුතු කියලා. ඉතින් බොහොම විශේෂයෙන් මං හිතන්නේ රසවත් ඒ වගේම බොහොම වැදගත් කතාබහක මැද ඉන්නේ. අපි දන්නවා මේ වෙලාව හරියටම කිව්වොත් 9:34 උදැසන. ඉතින් ප්‍රවෘත්ති විකාශය ගෙනෙන්නට DV නිරෝධ සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට සූදානමින් ඉන්නවා. ඉතින් අපිට පුළුවන් ප්‍රවෘත්ති විකාශයටත් ඒ වගේම ජන නිවේදන කීපයකුත් අද දවසේ වැඩසටහනට ඇතුළත් වෙලා තියෙනවා. අපි ජන නිවේදන සහ ප්‍රවෘත්ති විකාශයට යොමු වෙලා නැවතත් අපේ කතාබහට එකතු වෙමු.

0: Whether in the forest or on the air, diversity is so important. Don't settle for monocultures. Turn onto the world with 4EB 98.1 FM.
1: Sati Anta, Point Pasivitrama.
2: රටතුල සබ වරප්‍රසාද හිමි අධ්‍යාපන රටාවක් ඇති කිරීම සඳහා නිවැරදි දත්ත කළමනාකරණයක් මත පදනම්ව තීන්දුව తీරණ ගත යුතු බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙලවිය පවසනවා. ඇය මේ බව කියා සිටි අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක් වෙමින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වග කියන රජයක් ලෙස සෑම දරුවෙකුටම අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සමානව අත්විඳිය හැකි ක්‍රමයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා නිවැරදි දත්ත ප්‍රතිපත්ති සහ තාක්ෂණික සාධක අධ්‍යාපන ශිවන බබත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා. මේ අතර රටේ අධ්‍යාපනය වෙනුවෙන් මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙලවිය ප්‍රකාශ කළා. ඇය මේ බව සඳහන් කළේ පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.
3: අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අපේ මූලික පදනමක් වෙන්නේ හොඳම දේ දරුවන්ට කියන එක. පාසලක් කියන්නේ දේවල් ඉගෙන ගන්න තැනක් විතරක් නෙවෙයි, දැනුම ලැබෙන තැනක් විතරක් නෙවෙයි, දරුවන්ගේ සුරක්ෂිතම ආරක්ෂිතම ආදරය ලැබෙන තැන බවටත් මේ පාසල් දැනටත් එහෙමයි ඉදිරියටත් එහෙම විය යුතුයි. සෙනෙහස ආදරය කියන එක පිරීලා තියෙන ඕනේ. මේ අවුරුද්දේ සියලුම ව්‍යාපෘති දැන් ආරම්භ කළා ඉවරයි වයඹ පළාතේම. විශාල මුදලක් මේ අවුරුද්දෙත් වෙන් කළා තියෙනවා අධ්‍යාපනය වෙනුවෙන්.
2: කිසිදු රජයකට අනවශ්‍ය බහුතරයක් ලබා දීම සුදුසු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එවැනි අධික බලයක් ලබා දීම මගින් ඕනෑම ආණ්ඩුවක් ජනතාව අමතක කර කටයුතු කළ හැකි බවයි. පසුගිය දාපරත උත්සවයකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
4: අද ඇත්ත වශයෙන්ම අපේ රටේ තියෙන්නේ ජනතාව අතරට යන්නට බය වෙලා ඉන්න ජනාධිපතිවරයෙක් ප්‍රමුඛ ආණ්ඩුව බියගුළු නිවට ආණ්ඩුව. ඒ බියගුළු භාවයයි නිවට භාවයයි ඉස්මතු වෙන්නේ මේ පළාත් සභා ඡන්දය පවත්වන්නට මැලිකම් දක්වීමෙන්. රෑගේ බියක් තියෙනවා. මහමැතිවරණත් පළාත් පාලන මැතිවරණත් අතර කෙටි කාලයක් ඡන්ද ලක්ෂ 23 කහින් වුණා නම් පළාත් පාලන මැතිවරණයත් අද දවසත් අතර තවත් දසලක්ෂ ගණනින් ඡන්ද අහිමි වෙලා තියෙනවා මේ වර්තමාන රජය. ඒ නිසා මේ රජයේ බයයි ඡන්ද තියන්නේ වර්තමාන රජයට. මේ රටේ සමස්ත 120 ජනතාවගේ ජන ජීවිත මුණ වුණක් කමක් නැහැ. තමන්ගේ හිතුමතයට ඕන ඕන දේවල් කරන්න. ඉතින් ඇත්ත වශයෙන් රටේ ජනතාවත් පාඩමක් ඉගෙන ගන්නට ඕන. ඉදිරියට එන ආණ්ඩුවලට මේ රැල්ලට ගිහිල්ලා ඡන්දය ලබා දෙනවා වෙනුව යම් කිසි පාර්ශ්වයක් ජයග්‍රහණය කරන්නට අවශ්‍ය සාධාරණ බහුතරයක් එක්ක ඒ එවන් අයට වරමක් ලබා දීම ඉතාමත්ම යෝග්‍යයි. එහෙම නැත්නම් සිදුවෙන්නේ අසීමිත බලයක් තුළ බල උන්මාදයෙන් පිස්සු වැටිලා රට අමතක කරලා තමන් ගැන පමණක් හිතලා රට ගැන කිය කිය තීන්දුව ගන්න ඉතාමත්ම වැරදි රටාවක් රට තුළ නිර්මාණය වෙනවා.
2: මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි කිවසෙක්න ජනතාව තවත් මිලියන 1.3කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසනවා. එම වැඩසටහන නිකුත් කළ නවතම විශ්ලේෂණයට අනුව ලෝකයේම බලපෑ මෙම අර්බුදයෙන් බලපෑමට ලක් වූ ශ්‍රී ලංකාව අෆ්ගනිස්තානය හා සෝමාලියාව යන රටවල් සම්බන්ධයෙන් සිදු කළ විශ්ලේෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ලෝක වෙළඳපළේ ඉන්ධන බිල ඉහළ යාම ඇතුළු ආර්ථික බලපෑම මත මෙලෙස මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව ඇති බව අදාළ වාර්තාවේ සඳහන්. එම වාර්තාවට අනුව සෝමාලියාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට බැහැ ජනතාව තවත් මිලියන 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. අෆ්ගනිස්තානයේ එම තත්ත්වය මිලියන 2.3කින් ඉහළ ගොස් ඇති බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ. ලෝක ආහාර වැඩසටහනේ වැඩ බලන විධායක අධ්‍යක්ෂ කාල් ස්කව් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතු වෙවි ඇත්තේ එම රටවල බල ශක්ති බිල සහ ආහාර බිල අතර සහසම්බන්ධය ඉතා අත්අඩංගු පැවතීමයි. ජූනි මාසයේ අවසන් වන විට ලෝකපුරා මිලියන 45ක ජනතාවක් අලුතින්ම ආහාර අනාරක්ෂිතතාවයට පත්වීමේ අවධානමක් පවතින අතර දැන් තමත් ආධාර කප්පාදුවට මුහුණ දී සිටින ලෝක ආහාර වැඩසටහන මෙම මානුෂීය අර්බුදය වළක්වා ගැනීම සඳහා කඩිනමින් බැඳගත් වන ලෙස ලෝක ප්‍රජාවකින් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් 2026 මැයි මාසයේදී ඩොලර් මිලියන 6873ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එය පසුගිය අප්‍රේල් මාසයේ පැවති ඩොලර් මිලියන 6766 සිට 2026 මැයි මාසයේදී ඩොලර් මිලියන 6873ක් දක්වා 1.5%කින් වර්ධනය වී ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් දරුන් ණයවාරික දෙකට අදාළව ඩොලර් මිලියන 700කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට ලැබුණද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම පාලනය නොවීම පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ යළි සංවාදයක් මතුව තිබෙනවා. රාජ්‍ය ආර්ථික කළමනාකරණයේ දුර්වලතාව මත එම තත්ත්වයේ උද්ගතව ඇති බවට විපක්ෂය චෝදනා කළද රාජ්‍ය පවසන්නේ ඩොලරයට ඇති අධික ඉල්ලුම මත කෙටි කාලයක් සඳහා යම් පෙරපුමක් ඇතිව ඇති බවයි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා හා නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්තන මහතුරුන් මෙලෙස අදහස් පළ කළා.
5: තත්ත්වය එච්චර හොඳ නැහැනේ. දැන් ඩොලර එක බලන්න කර්බ් මාකට් එක එහෙම බ්ලැක් මාකට් එක 345ටත් වඩා වැඩි. ඒකෙන් පෙන්නන්නේ රජය පිළිබඳ තියෙන විශ්වාසය කෙමෙන් කෙමෙන් බිඳන වැටෙන බව. මොකද විශ්වාසය මතනේ වෙළඳ පොළක් ගොඩනගන්නේ. විශ්වාසය බිඳ වැටෙන

0: ඔව් ඉතින් ඔබ මේ එකතුලා ඉන්නේ පුරුෂ සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා බහ කරන විශේෂ සජීවී වැඩසටහනත් එක්ක අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා වෛද්‍ය තුෂාර ගාල්ලගේ. ඉතින් මම ඊළඟට යොමු වෙන්නට කැමති තුෂාර, දැන් අපි දන්නවා මේ සමහර වෙලාවට අපි මේ ලයිෆ් ස්ටයිල් එක නැත්තම් අපි ජීවිතේ කරන කියන දේවලුත් අපි සෞඛ්‍යට ප්‍රධාන දායකත්වයක් සපයනවා. ඉතින් මෙතනදී සමහර වෙලාවට බොහොම දෙනෙක් කතා කරන නමුත් ඒ වගේම ඉග්නෝ වෙන එක දෙයක් තමයි මේ ව්‍යායාම නැත්තම් එක්සර්සයිසස් කියන එක. ඉතින් මේ ව්‍යායාම සහ මේ කායික ක්‍රියාවන් තුළින් කොයි වගේ දායකත්වයක්ද සෞඛ්‍ය පවත්වාගෙන යන විශේෂයෙන් පුරුෂ සෞඛ්‍ය පවත්වාගෙන යෑමේදී ලබා දෙන්නට පුළුවන්?
1: මම හිතන්නේ ව්‍යායාම තරම් වෙන කිසිම දෙයක් නැහැ පුරුෂ සෞඛ්‍ය පවත්වාගෙන යන්න. ඒක තමයි සිංගල් මෝස්ට් ඉම්පෝර්ටන්ට් thing කියලා මට හිතෙන්නේ. මොකද මේ දැන් අපි හුඟක් අයට මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ වැඩ රාජකාරී අධික වීම, දූදරුවන්ගේ වැඩ අධික වීම නිසා ඒ අයට මේ ඊට පස්සේ සමහරට වර්ක් ප්ලේස් ස්ට්‍රෙස් එක නිසා, ඒ ඔක්කොම නිසා ඒගොල්ලන්ට මේ වෙලාවක් නැහැ මේකට ඇලොකේට් කරන්න. අනිත් එක ඔයාගේ රැකියාවේ යම් යම් ෆිසිකල් දේවල් කළත් ඒක මේ එක්සර්සයිස් කියලා ගන්නෙ නැහැ. අපි එක්සර්සයිස් කරන එක අපි වෙනමම යොදවන්න ඕනේ කාලයක් ඒකට. ඉතින් සාමාන්‍යයෙන් ඇවරේජ් කෙනෙක් සතියට දවස් පහක්වත් හාෆ් ඇන් අවර්වත් එක්සර්සයිස් කරන්න ඕනේ. නමුත් ඒකෙන් අඩු ගානේ දවස් තුනක්වත් ඇරොබික් වෙන්න ඕනේ. ඇරොබික් කියන්නේ නිකන් දුවන ඒවා, ඇවිදින ඒවා, ඒ වගේ බයිසිකල් පදින ඒවා. ඊට අමතරව දවස් දෙකක්වත් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් නැත්නම් රෙසිස්ටන්ස් ට්‍රේනින්, වේට් පොඩි වේට් ට්‍රේනින් එකක් කරනවා නම් හොඳයි. ඒක තමයි සාමාන්‍යයෙන් ඒකෙන් ලැබෙන ද අපි ව්‍යායාම කරනවා හොඳයි කියලා කිව්වට මොනවද ඇත්තටම වෙන හොඳ කියන එක ගැත්තොතින් දැන් අපි සාමාන්‍යයෙන් වයසත් එක්ක වෙන අපේ වෙනස්කම්, ශාරීරික වෙනස්කම් අපිට 100%ක් නවත්තන්න බෑ. නමුත් ඒවා අපිට පොඩ්ඩක් පරක්කු කරන්න පුළුවන්. ඒ පරක්කු කරන ඒවායින් එකක් තමයි අපිට දැන් ඔය අපේ බ්ලඩ් වෙසල්ස් වල තියෙන ප්‍රත්‍යාස්තතාව නැත්තම් අර ප්ලයබිලිටි ගතිය. ඒ කියන්නේ විශේෂයෙන්ම ඔය හાર્ට් ඇටෑක් අරම වලට හේතු වෙන ඒවා බ්ලොක් වෙන ගතිය අඩු කරන්න පුළුවන් මේ එක්සර්සයිස් වලින්. ඒ වගේම අපේ ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියන ඉන්සියුලින් රෙසිස්ටන්ස් තමයි හේතු වෙන්නේ දියවැඩියා ඇති වෙන්නේ. ඒ කියන්නේ ඉන්සියුලින් ඇඟේ තිබුණට ඒක ෆැට් වලින් හුඟක් රෙසිස් කරනවා. ඒ නිසා ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක අඩු කරන්නත් මේක හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් අලුතෙන් එළතෙන් නෙමෙයි ගොඩක් කලින් දැන් තිබිච්ච එක. නමුත් සාකෝපීනියා කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ මස් පිඬු ශක්තිමත් නොවී දියවි යාම. ඒ වගේ රෝග තත්ත්වයක් ඇති වෙනවා වයසත් එක්ක. විශේෂයෙන්ම කෝ මසල්ස්, ඒ කියන්නේ පෙල්විකන් ට්‍රංක් එකේ, කියන්නේ ඇඟේ මද පාට් එකේ තියෙන මසල්ස් ගොඩක් වීක් වුණොත් එහෙම යාට බැලන්ස් එක තියාගන්න බැරි වෙනවා, හරියට ඇවිදගන්න කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ නිසා ඒ වගේ දේවලුත් වැළකිනවා එක්සර්සයිස් නිසා. ඒ වගේම බෝන් ඩෙන්සිටි එක, කියන්නේ ඔස්ටියෝපොරෝසිස් වගේ දේවල් ඇති වෙන එක අඩු වෙනවා එක්සර්සයිස් කරනකොට. ඒ වගේම මේ දැන් ඔය අපි කියනවනේ ආතරයිටිස් කියලා වයසටත් යනකොටත් එක්ක එන රෝග තත්ත්ව, ආතරයිටිස් වගේ හන්දි වලට බලපාන රෝග තත්ත්ව අඩුකරන මේ ඒවයින් වෙන බලපෑම අඩු කරන්න අඩු ගානේ මේක හේතු වෙනවා. ඒ වගේම පිරිමියෙක් ගැන කතා කරනකොට අපිට ටෙස්ටොස්ටෙරෝන් අමතක කරන්න බෑ. ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක යම් කිසි ප්‍රමාණයකින් හොඳ සාධනීය මට්ටමින් පවත්වාගෙන යන්නත් එක්සර්සයිස් වැදගත් වෙනවා. ඉතින් ඒ ටෙස්ටොස්ටෙරෝන් වලින් ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා පිරිමියෙක්ගේ සෞඛ්‍යයට. ඉතින් මේ දේවල් වගේම වඩාත්ම වැදගත් අනිත් දේ තමයි එක්සර්සයිස් වලින් ඔබගේ මානසික සෞඛ්‍ය යහපත් මට්ටමින් පවත්වාගෙන යන්නේ. කියන්නේ ඉක්මනට යමක් මානසික හිතන්න කරන්න පුළුවන් වෙන්න, ඉක්මනට තීරණ ගන්න පුළුවන් වෙන්න, ඒ වගේම මානසික පිබිදීමක් ඇති කරවන්න එක්සර්සයිස් වැදගත් වෙනවා. ඉතින් ඒකත් එක්කම මම කතා කරන්න කැමති මේ අපිට අමතක වෙච්ච පාට් එක තමයි මේ මානසික සෞඛ්‍ය, මේ පුරුෂයන්ගේ මානසික සෞඛ්‍ය. ඉතින් ඒකට විශේෂයෙන්ම වැදගත් වෙනවා ඒ මේ වර්ක් ලයිෆ් බැලන්ස් කියන එක. ඒ කියන්නේ කොහොමද අපි අපේ එදා එදා ජීවිතය, මොකද අපි මේ දුවන්නේ මීටර් 100ක් දුවන වගේනේ, අපි මේ මුළු ජීවිතේම දුවන්න හදන්නේ. ඉතින් එහෙම දුවන්න බෑ, මේක මැරතන් එකක්. මේක බොහොම හිමින් දුවන්න ඕනේ, නමුත් දුවන්නම ඕනේ. ඉතින් ඒ නිසා ඒක බොහොම අර ඒ ෆේස් එක, තමන්ගේ ෆේස් එක හොයාගන්න ඕනේ. මෙන්න මේක තමයි මට හරියන ෆේස් ෆේස් එක කියලා. ඒක අනුව අර තමන්ගේ අනිත් වැඩ කටයුතු බැලන්ස් කරන ගමන් එක්සර්සයිස් සහ අනිත් එන්ටර්ටේන්මන්ට් ඒ වගේම සෝෂල් එන්ගේජ්මන්ට් ඒ කියන්නේ සමාජයත් එක්ක හැසිරීම ඒක වැදගත් වෙනවා පිරිමියෙකුට තමන්ගේ මානසික සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යාමට.
0: ඔව් ඇත්තටම මේ ඇත්තටම අපි කතා කරමින් ඉන්න පුරුෂ සෞඛ්‍ය සතියේ තව එක් තේමාවක් තමයි මානසික සෞඛ්‍ය සහ mental health and well-being කියන එක. ඉතින් මම හිතන්නේ අර දැන් අපි සංක්‍රමණිකය විදියට මම හිතන්නේ ජීවිත ඇග්‍රිවේයි අපි අර ඉන්නේ හැම වෙලාවෙම ටිකක් තරංගයක නැත්තම් එහෙම නැත්තම් ටිකක් ලොකු දිවීමක තමයි අපි ඉන්නේ. සමහර වෙලාවට විවිධ පුද්ගල විවිධාකාරයේ අභියෝගයන් මැදින් තමයි ගමනක් යන්නේ. සමහර කෙනෙක් තමන්ගේ ජීවිතය ස්ථාවර කරගන්න වෙන්න පුළුවන්, නැත්තම් ඔබ කිව්වා වගේ රැකියාවේ තියෙන යම් යම් පවුලේ තියෙන යම් යම් මැදනේ දේවල්. ඉතින් මේ හැම එකක් එක්කම මම හිතන්නේ මේ මම අර මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාම වැදගත් කියන තැනින් ඇවිල්ලා මට එතුණ තුෂාර අහන්නේ, දැන් සාමාන්‍යයෙන් අර අපි මේ තරුණ පරම්පරාවට විශේෂයෙන් අපි තුත් අපේ අවුරුදු 20 විතර ඉඳන් එහෙම නැත්නම් අවුරුදු 20 30 හෝ එහෙම නැත්නම් අවුරුදු 16 30 වගේ මේ වගේ කොටසකට විශේෂයෙන්ම මේ මානසික සෞඛ්‍ය දැන් එක ප්‍රශ්නයක් තමයි උන් සමහරලාට මේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් තියෙන යම් යම් දේවල් කතා කරන්න පෙළඹෙන්නේ නැහැ. ඉතින් ඔබට මොන වගේ පණිවිඩයක්ද දෙන්නට පුළුවන් දැන් ඔවුන්ට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් කතා බහ කරන්නට, නැත්නම් තව කෙනෙකුට එක එක බෙදා ගන්නට කොහොමද වෛද්‍ය විද්‍යාත්මකව ඔබට දෙන්නට පුළුවන් උපදෙස්?
1: බොහෝ වෙලාවට අද තියෙන මේ සංකීර්ණ සමාජ ව්‍යුහය ඇතුලේ විශේෂයෙන්ම පිරිමි අය අසරණ වෙනවා. මොකද මේ ඒ කියන්නේ ඒගොල්ලන් මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඒගොල්ලන්ට තනියම ඒක දරාගන්න එහෙම අමාරු වුණාම ඒගොල්ලන්ට කතා කරන්න කෙනෙක් සමගාමීවට යාළුව හිටියට යාළුවත් එක්ක ඒ වගේ දේවල් කතා කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක තමයි COGP කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා ගිහිල්ලා ඔයාගේ වෛද්‍යවරයා හම්බ වෙලා ඒ ප්‍රොෆෙෂනල් රිලේෂන්ෂිප් එකක් හදා ගන්න ඕනේ ඇත්ත එක්ක නෑ මේ මගේ ප්‍රශ්න ගිහිල්ලා කියන්නේ. ඉතින් එතකොට ඒ ප්‍රශ්න වලට බොහෝ වෙලාවට වෛද්‍යවරයෙකුට පුළුවන් ඒ මොනවාද ඔයා කියනවා වට ඩිප්‍රෙෂන්ද ඇන්සයිටිද ඒ වගේ රෝග තත්ත්ව තියෙනවා නම් එහෙමයි. එහෙම නැත්නම් එදා එදා ඔබගේ ජීවිතය කොහොමද මේක බැලන්ස් කරන් යන්නේ කියන එක ගැන යම් කිසි උපදේශාත්මක සේවාවක් කරන්නේ ඒගොල්ලන්ට පුහුණුවක් තියෙනවා මේ ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන්ට. ඒ නිසා වදාත්ම වැදගත් වෙන්නේ ගිහිල්ලා මේකට උපකාරයක් ලබා ගැනීමට යොමු වෙන එක. ඒ වගේම දැන් ලක් ගත්තොත් සුවිසයිඩ් ප්‍රිවෙන්ෂන් කියන එක ඉතාම වැදගත්. ඒ නිසා විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ පිරිමි අය අතර පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මොන හරි මේ වගේ දේවල් ඕවර්වෙල්මිංලි ඒගොල්ලන්ට ඔළුවට ආවට පස්සේ බොහෝ වෙලාවට ජීවිතේ නැති කර ගන්න උනත් පුළුවන්. ඒ නිසා ඒ වගේ වෙලාවට ඒගයට මොන හරි උපකාරයක් කිරීම සඳහා ඒගොල්ලන්ගේ පවුලේ සහ හිතවතුන් ඒකට පොඩි යොමු කිරීමක් හරි කරන්න ඕනේ.
0: ඔව් මම හිතන්නේ අර දැන් ඔස්ට්‍රේලියාවේ බොහොම මේ තියෙන ප්‍රධාන කියමනක් තමයි මේ asking for help is a strength not a weakness කියන එක. ඇත්තටම උදව්වක් ඉල්ලගන්න තමන්ට උදව් අවශ්‍ය වෙලාවේදී ඒ දේ තවත් කෙනෙකුට එක ෂෙයා කරන එක ඇත්තටම ශක්තිමත් දෙයක්. ඔබේ දුර්වලතාවක් පෙන්වන දෙයක් නෙමෙයි. ඉතින් අර අපි දැන් දන්නවා ආයුකේ වගේ වීක්ස් එනවා. ඉතින් මේ සියලු දේ කරන්නේ මේකේ තියෙන වැදගත්කමත් එක්ක. අපි වැඩසටහනේ අවසාන මිනිත්තු 5ට යොමුවෙන් ඉන්න තුෂාර මේ දැන් අවසාන වශයෙන් මම අවසාන ප්‍රශ්නේ විදියට අහන්නට හිතුණා. දැන් පුරුෂයන් අපි විශේෂයෙන් ශ්‍රී ලාංකික ජන සමාජය ඇතුලේ පවුලත් එක්ක සැහෙන බද්ධ වෙලා තියෙනවා. ඉතින් පවුලේ අනිත් සමාජිකයන් විශේෂයෙන්ම දුව දරුවන් එහෙමත් නැත්නම් බිරිඳ නැත්නම් සමාජයට වැඩිහිටි අම්මා වෙන්න පුළුවන් නැත්නම් තාත්තා වෙන්න පුළුවන් මේ කෙනෙකුට පවුලක් විදියට මේ ඉන්ඩිවිජුවලි තමන්ගේ ස්වාමි පුරුෂයා නැත්නම් තමන්ගේ දරුවා පිරිමි දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් ඔවුන්ට මොන වගේ දායකත්වයක්ද දෙන්නට පුළුවන්?
1: මම හිතන්නේ ඒගොල්ලන්ට දැන් සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම හිතන්න ඕන දේ තමයි ආරෝග්‍ය පරමාලාභා කියලා තියෙනවනේ. ඒ කියන්නේ මේ සෞඛ්‍ය ඊටාම තවට තියෙන ලාභ වලින් ලොකුම එක. ඉතින් ඒක නැති වුණොත් ඉතින් ඉතින් එහාට හුඟක් අනිත් දේවල් කරගන්න බැරුව යනවා. ඒ නිසා එයාට ගැන පොඩ්ඩක් හරි කන්සර්න් එකක් තියෙනවා නම් ඒ වගේ වෙලාවට එයාව වෛද්‍යවරයෙකුට යොමු කරන එක ඒ සම්බන්ධතාව දිගටම පවත්වාගෙන යවන එක බොහොම වැදගත්. ඒ කියන්නේ සමහරට එයා පිරිමිකෙනා ඔයාලට කියන්නේ නැති දේවල් මේ එතන වෛද්‍යවරයෙකුට ඇවිල්ලා කියන්න පුළුවන්. එතකොට එයාට ඒ සඳහා ඇටෙන් වෙන්න ඔපචුනිටි එකක් එනවා. ඒ නිසා අර මේ කියන්නේ ගොඩාක් ප්‍රශ්න උඩුදුවන තත්ත්වයට යන්නේ වෙන්න කලින් මුලදීම දැක්කොත් නෑ මෙයා මොකක් හරි ප්‍රශ්නයක ඉන්නේ. විශේෂයෙන්ම දැන් අපි දන්නවා මේ පුරුෂයෝ සාමාන්‍යයෙන් යොමු වෙනවා මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට, විශේෂයෙන්ම අරක්කු සහ සිගරට් වගේ දේවල් වලට ගොඩක් යොමු වෙනවා නම් සහ ඒ වගේ දේවල් වලින් එයා ඈත් කර ගැනීමට සහ සහ ඒකින් යන ප්‍රතිඵල අඩු කර ගැනීමට සඳහා වෛද්‍යවරයෙක් කරා යොමු කිරීම හරිම වැදගත්.
0: ඔව්, ඉතින් මම හිතන්නේ ඒත් එක්කම දීවි අපි වැඩසටහනේ අවසානයට පැමිණෙමින් ඉන්නේ. අවසාන වශයෙන් තුෂාර, ඔබට මොකක්ද මේ මෙන්ස් හෙල්ත් වීක් එකේ, මම හිතන්නේ වීක් එකකට විතරක් ලඟු කළ යුතු දෙයක් නෙමෙයි අනිවාර්යයෙන්ම. නමුත් වෛද්‍යවරයෙක් වශයෙන් ඔබට මොකක්ද අවසාන වශයෙන්, විශේෂයෙන් අපි ශ්‍රී ලාංකික ප්‍රජාවට, දැන් අපි දන්නා සංස්කෘතික මේ වශයෙන් අපි ටිකක් වෙනස්, ඒ වගේම සමහරවිට අපේ සිතුම් පැතුම් තේරෙන වෛද්‍යවරයෙක් විදියට කොයි වගේ අවසාන පණිවිඩයක්ද ඔබට ලබා දෙන්නට පුළුවන්, විශේෂයෙන්ම අපේ පුරුෂයන්ට, අපේ සමාජය තුළ ඉන්න අපේ තාත්තලට, පිළිමි දරුවන්ට, නැත්නම් ස්වාමි පුරුෂයන්ට, මේ හැම කෙනෙකුටම මොන වගේ පණිවිඩයක්ද ඔබ ලබා දෙන්න අවසන් වශයෙන්?
1: මම හිතන්නේ අපිට ගොඩක් දුරට පිළිමි කට්ටිය වෛද්‍යවරු හම්බෙන්න යන එක, ඒ කියන්නේ අඩුවෙමින් තිබුණාට ඒක පොඩ්ඩක් වැඩි කිරීම සඳහා හැම කෙනාගේම උදව් අවශ්‍යයි. ඒ අය ඒකට වෙනම දවසක් මාසයකට දවසක් හරි එහෙම මොකක් හරි දවසක් තමන්ගේ සෞඛ්‍ය ගැන වලට වෙන් කරන්න ඕනේ. ඉතින් එතකොට ඒ පවුලේ අයට පුළුවන් ඒ අයව යොමු කරන්න, මේ වෛද්‍යවරයාට මෙහෙම යොමු කරන්න. එතකොට ඒ දාට තියෙන්නේ තියෙන නිසා අර මොකක් හරි ප්‍රායෝගික මැඩපිළිවෙලක් ගෙදර ඇතුලේ තියෙන්න ඕනේ, එයාට ගිහිල්ලා ඒ අදාළ ප්‍රතිකර්ම ලබා ගන්න.
0: ඔව්, ඉතින් එහෙමනම් අපි අද දවසේ මේ පුරුෂ සෞඛ්‍ය සතිය හෙට දවසේ ඉඳන්, ඒ කියන්නේ ජූනි මාසේ 15 වෙනිදා වෙනඳන් ජූනි මාසේ 21 වෙනිදා වෙනකන් තිබෙන පුරුෂ සෞඛ්‍ය සතිය සම්බන්ධයෙන් CU GP කියන තේමාව යටතේ අපි අද දවසේ අපේ වැඩසටහනට සම්බන්ධ කරගත්තේ වෛද්‍ය තුෂාර ගාල්ලගේ. ඉතින් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අද දවසේ මේ උදෑසන අපි අසන්නන් වෙනුවෙන් මේ කාලය වේලාවෙන් කිරීම සම්බන්ධයෙන්. ඉතින් අවසන් වශයෙන් මම හිතන්නේ මතක් කිරීමක් කරන්නට ඕනේ ඩීවී, මේ පුරුෂ සෞඛ්‍ය සඳහා වන සතියේ අපේ ප්‍රජාව තුළ සිටින සියලුම පුරුෂයන්ට, විශේෂයෙන් සාමි පුරුෂයන්, පිරිමි දරුවන්, තාත්තලා, මේ හැම කෙනෙකුටම කියන්නට අවශ්‍යයි තමන්ගේ සෞඛ්‍ය ගැන බලා ගන්නවා කියන එක ආත්මార్థකාමයක් නෙමෙයි. ඇත්තටම ඒක ඔබේ පවුල, ඔබේ දුවදරුවන් සහ විශේෂයෙන් සමාජයට සහ ඔබේම අනාගතයට ලබා දෙන ත්‍යාගයක් නැත්නම් ආයෝජනයක්. ඉතින් ඒ ගැන මතක් කිරීමක් කරමින්ම අපි වැඩසටහනින් සමුගෙන යන්නට අවස්ථාව ගන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ඔබතුමන්ට නැවතත් සුතිවන්ත වෙන ගමන් නෙළමෙන බදාදාවේ සුපුරුදු පරිදි පදාද සඳල්ල වැඩසටහන මෙවර විශේෂ මාතෘකාවක් යටතේ එන්නට නියමිතයි. ඒ තමයි A Letter to Your Younger Self. ඉතින් ඔබේ පුංචි කාලයට නැවත හැරී බලන්නට අවස්ථාවක් බදාද උදා කරගන්නට පුළුවන්. ඒ වගේම එළබෙන ඉරිදාවේ සුපුරුදු පරිදි අරුණැල්ල වැඩසටහන සමගත් එකතු වන්නට කියන ප්‍රාර්ථනාවත් එක්කම සුවදායි සතියක්, ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදා වන්නට කියන ප්‍රාර්ථනාවෙන් අපි ඔබේ නිවසෙන් සමුගෙන යනවා. ආයුබෝවන්, සුබ සතියක්.